ආද සච්ච යුගාද සච්ච හැපි සච්ච නානක හෝසීපි සච්ච වාහෙගුරු නාම ජහාජ හැ ජඩේ සු උත්තරේ පාර ජෝ ශ්‍රද්ධා කර සියමදේ ගුරු පාර උතාරන් හාර වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු වාහෙ ගුරු